දාන කොරරි බල් කොයිය යොමි කර දිකුන් මොටිමේ වන පන කොයි යොනි සිය බිජල දිකුන් වර යා වර චුග මේලානා වර වර මේ මත කීවා මදිලා මොටි මිනු මිනුට කරදී නබත යී ගල මර මොනු කුමි චුග මේලානා දැන් චෝ කර්මී කොකොනේ නෙන් මො අමන යන යී ගල ජොනි සති මො yore yore ya jana bata ya me de ni ko du jani du yo me de gali ko ye yana pe yore yore kama pe u yo ni mun tini ne ro nga nu ja ja ta ba ga me re ko me